0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen.
2: අයිබෝන් සුවම සුබදෑසනක් සියලුම දෙනාට අද අපි හමු වෙන ජූනි මාසයේ 23 වෙනි දංකාරවද උදේ 11ට SBS සිංහල සේවයත් එක්ක. අද SBS සිංහල වැඩසටහන ඔබට ගේන්නේ සිඩ්නි SBS සිංහල ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිට වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමිය ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන ගොරින්ගා ජාතියේ කැමරගොඩ් ජනතාවට ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒවගේම වැඩසටහන ගෙනෙන මේ සිඩ්නි භූමියේ සිලොම අබෝජින සහ ටොර සමුද්‍ර සන්දිදු උපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් ලෙසත් අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. අද වැඩසටහනට මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත්, නිෂ්පාදක දිනේෂ් පියනගේ, නිෂ්පාදිකාවති සරණී විජය බණ්ඩාරත් එක්ක අපේ අනිත් නිෂ්පාදිකාව අතිනි අමරසිරි. අද වැඩසටහන ඔබට ගේන මම නිපුණ දොරකඩ. එමනම් පෙළ ගැස්ම ගැන තමයි දැන් අවධානයක් යොමු කරන්නේ. සුපුරුදු ලෙසින් ඔස්ට්‍රේලියාවෙන් වගේ ලෝකෙන් වාර්තා වෙන උණුසුම් තොරතුරුත් එක්ක අපේ SBS සිංහල පුවත් විකාශය ඔබට අද දවසේ මුලින්ම ගේන අපේ නිෂ්පාදිකාව තිසරණී ඒ සඳහා අද දවසේදී සූදානම් ඉන්නිනවා. ඉන් අනතුරු අපි කාලීන විග්‍රහයට ඔබව රැගෙන යනවා. අපි දන්නවා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජ බදු ප්‍රතිසංස්කරණ වගේම නැෂනල් ඩිසබිලිටි ඉන්ෂුරන්ස් ස්කීම් එහෙම නැත්නම් මේ NDIS වෙනස්කම් ගැන සඳහන් කළා. ඉතින් මේ දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරවලදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනස්කම් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න කටයුතු වල තමයි නිරත වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ලොකු අවධානයක් ඔවුන් දීලා තියෙනවා. කොහොම වුණත් මේ ගැන විවිධ මත තියෙනවා සහ විවිධ විරෝධතා තියෙනවා. ඉතින් මේ නිසා මේ දේවල් සම්මත කරගන්න එක රජයට ටිකක් ලොකු අභියෝගයක් වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. අද අපි කලින විග්‍රහයෙන් මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලන්න කල්පනා කරා. ඊට පස්සේ අපි යනවා SBS සිංහල සේවයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබට වැදගත් වෙන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංග මාලාවේ තවත් එක් සුවිශේෂී විශේෂාංගයකට. මේකදී අපි අද කතා බහ කරන්න යන්නේ පවුල් හිංසන මැදිහත් කරන නියෝගය එහෙම නැත්නම් ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර් කියන දේ ගැන. වැඩසටහන මැද භාගයේදී අපි තවත් වැදගත් කතා බහකට යන්න තමයි අද දවසේදී සූදානම් වෙලා ඉන්නේ. හෙල්ප් ටු බයි ස්කීම් කියන දේ ඔස්ට්‍රේලියාවේ පළමු නිවස ගන්න ඉන්න බොහොම දෙනෙක් දන්න දෙයක්, හොයලා බලපුවාම දැනගන්න තියෙන දෙයක්. කුඩා තැන්පතු මුදලකින් ගයක් ගන්න හෙල්ප් ටු බයි ක්‍රමවේදය ඔස්ට්‍රේලියානු රජයේ උදව් කරනවා. ඒත් මේකෙන නීති රීති මොනවද කියලා අපි ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ කොන්දේසි ගැන තමයි වැඩසටහන මැද භාගයේදී අපි අද කතා කරන්නේ. අද වැඩසටහන අවසාන භාගයේදී ඔබට ගේන සූදානම් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙදී ඔබට වැදගත් වෙන තොරතුරු ගේන ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගය. ඔස්ට්‍රේලියාවේ පුණ්‍ය ආයතන ඒ වගේම තනි පුද්ගල අරමුදල් රැස් කිරීම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අද අපි ඔබව දැනුවත් කරනවා. එමනම් යොමු වෙනවා අද දවසේ ප්‍රවෘත්ති විකාශයට. ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා මැදිරිය බාර දෙන්න සූදානම් තිසරණී විජය බණ්ඩාරට. ඉන් අනතුරුව ඔබට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තමන්ගේ මේ NDIS සහ සෙසු බදු නීති වෙනස්කම් සම්මත කරගන්න කරන අරගලය වගේ මේ ගැන තියෙන විවිධ මත ගැන අපේ කාලීන විග්‍රහයෙන් දැනගන්න හැකියාව තියෙනවා.
1: අද ජූනි 23 වෙනිදා ගහරුවාදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණී විජය බණ්ඩාර. සිරස්තල ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක අයවැය කියවීම අද. කොකේන් ටොන් 2.7ක් පොලිස් භාරයට ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම වැටලීම බවටත් අනාවරණයක්. කුරුළු උණ හමුවේ ඔස්ට්‍රේලියාවේ විශාලතම කුකුල් මස් නිෂ්පාදකයාගෙන් දැඩි ආරක්ෂණ රීති. යුරෝපයේ උෂ්ණාධික කාලගුණය හමුවේ 18 දෙනෙකු ජීවිතක්ෂයට. ලියොනල් මෙසි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවට පත්වෙයි. දැන් පුවත් සවිස්තරව. ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වෙල්සේ අද දින ප්‍රාන්ත අයවැය ඉදිරිපත් කරනවා. ප්‍රාන්තාණ්ඩු දෙකෙහිම අවධානය ජීවන වියදම් කෙරෙහිත් විශාල ව්‍යාපෘති කෙරෙහිත් යොමු වන බවයි වාර්තා වන්නේ. 2032 ඔලිම්පික් උළෙල අභිමුව යටිතල පහසුකම් සඳහා වන වියදම් නිවේදනය කිරීමට ක්වීන්ස්ලන්ත භාණ්ඩාගාරික ඩේවිඩ් ජෙනෙට්ස්කි අපේක්ෂා කරන අතර නිව් සවුත් වෙල්ස් භාණ්ඩාගාරික ඩැනියල් මූකි විසින් මාර්ග ගාස්තු සහනය සහ ප්‍රවාහන, පාසල්, රෝහල් යන ක්ෂේත්‍රවලට අවධානය යොමු කරනු ඇති. පොලිසිය විසින් ටොන් 2.7ක කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා. මේ සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිදු කළ විශාලතම කොකේන් වැටලීම ලෙසයි. මෙහි වටිනාකම ඩොලර් මිලියන 816ක් පමණ වන බව වාර්තා වනවා. බටහිර සිඩ්නි ප්‍රදේශයේ භූගතව ප්ලාස්ටික් බහලුම්වල සංගවා තිබේදී මද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන්නේ. මෙම තොගය ප්‍රථමයෙන්ම උතුරු ක්වීන්ස්ලන්තයට ගෙනවිත් ඇති බවත්, ඉන්පසු සංවිධානාත්මක අපරාධ කල්ලියක් උදෙසා සිඩ්නි වෙත ගෙනවිත් ඇති බවත් පොලිසිය විශ්වාස කරනවා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ඇති අතර වැඩිදුර විමර්ශන තවමත් ක්‍රියාත්මකයි. ඔස්ට්‍රේලියාවේ විශාලතම කුකුල් මස් නිෂ්පාදකයා බටහිර ඔස්ට්‍රේලියාවේ සිය ගොවි පොළවලට දැඩි ආරක්ෂණ සීමා පනවා තිබෙනවා. ඒ භයානක H1N1 කුරුළු උණ වෛරසය මුහුදු පක්ෂීන් තුළ හමුවීමත් සමගින් වෛරසය වැළඳි දුඹුරු පිරි විලුම්බුවෙකු හෙවත් බ්‍රවුන් ස්කුවා පක්ෂයකු එස්පරන්ස් අසලදී හමු වී තිබෙනවා. මූලික පරීක්ෂණයකදී තවත් පක්ෂයකුට වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වුණා. අවම වශයෙන් රෝගී හෝ මළ පක්ෂීන් 16 දෙනෙකු පමණ බටහිර ඔස්ට්‍රේලියා වෙරළ තීරයෙන් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ආරම්භයේදී සිතුවාට වඩා විශාල වශයෙන් වෛරසය ව්‍යාප්ත වී ඇතැයි බටහිර ඔස්ට්‍රේලියා මුහුදු පක්ෂීන් සුරකීමේ ජාලයේ ඔරේලි ලබේ පවසනවා.
3: It's a huge stretch of coastline, not very well monitored for the arrival of the disease. It's very unlikely that we would have found patient 0 and patient 1 if the petrel is confirmed to be H5NX as well.
1: Then, විදේශ පුවතක්. යුරෝපයේ උද්ගත වී ඇති දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ හමුවේ පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඉතාලියන රටවල උණුසුම වාර්තාගත ලෙසින් ඉහළ ගොස් ඇති අතර ප්‍රංශයේ මෝටර රථයක ළමුන් දෙදෙනෙකු ද ඇතුළුව සිව් දෙනෙකු මිය ගොස් ඇති බව එරට බලධාරීන් කියා සිටිනවා. එමෙන්ම තවත් වයස්ගත කීප දෙනෙකුම උණුසුම ආශ්‍රිත රෝගී තත්ත්වයන් නිසා මරණයට පත් වූ බවයි වාර්තා වන්නේ. දැන් ක්‍රීඩා පුවතක්. පාපන්දු ලෝක කුසලන් ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා බවට අර්ජෙන්ටිනා කණ්ඩායමේ ලියොනෙල් මෙසි පත් වුණා. කණ්ඩායම් නායක මෙසි ඔස්ට්‍රියා පිලට එරෙහිව ගෝලයක් ලබා ගැනීමත් සමගින් ඔහුගේ ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියා. මේ මෙසිගේ 6 වන ලෝක කුසලානයයි. පුවත් සමත්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

0: සති පහක දිගු නිවාඩුවකට පෙර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුව අවසන් සති දෙකක් සඳහා නැවත පැමිණ තිබෙනවා. යෝජිත බදු ප්‍රතිසංස්කරණ සහ නැෂනල් ඩිසබිලිටි ඉන්ෂුරන්ස් ස්කීම් NDIS හෙවත් ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව වන මතභේද ඉදිරි දිනවලදී විවාදයේ ආධිපත්‍ය දරනු ඇති බවටයි වාර්තා වන්නේ. අද කාලින විග්‍රහයෙන් ඔබට තොරතුරු ගෙනෙන්නේ මේ සම්බන්ධයෙන්. සති පහක දිගු නිවාඩුවකට පෙර හමුවන ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී ලේබර් පක්ෂය නෙගටිව් ගියරින් සඳහා වන වෙනස්කම් සහ කැපිටල් ගේන්ස් ටැක්ස් සම්බන්ධයෙන් වන වෙනස්කම් පිළිබඳව ලොකු අවධානයක් යොමු කරනවා. මේ හේතුවෙන් ලේබර් පක්ෂයට ඉදිරි කාලය කාර්යබහුල දෙසතියක් වනු ඇති. විපක්ෂ නායක ඇංගස් ටේලර් මෙය පහසු සටනක් නොවන බවට සඳහන් කරන අතර වෙනස්කම් වලට තම පක්ෂයේ අඛණ්ඩ විරෝධය නැවත අවධාරණය කර සිටිනවා.
1: We've said from the start they should be axed. Right from the beginning, we've said that they should be. It's not a cut. We don't need a

0: How about we need an axe? And we've said that from the start.
1: වෙනස්කම් යටතේ රජය 2027 වසරේ ජූලි 1 වෙනිදා සිට නව ඉදිකිරීම් සඳහා නෙගටිව් ගියරින් සීමා කරනු ඇති අතර 50%ක ප්‍රාග්ධන ලාභ බද්ධ වට්ටම් උද්ධමනය මත පදනම්ව ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරනවා. කෙසේ නමුත් මේ ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාරවලට හානියක් වනු ඇතැයි බියක් පවතිනවා. මේ හේතුවෙන් ඇල්බනීසි රජය එක්සෙම්ෂන් හෙවත් නිදහස් කිරීම් මාලාවක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම නිදහස් කිරීම් වලට අනුව ඩොලර් මිලියන 10ක් දක්වා වාර්ෂික පිරිවැටුපක් ඇති ව්‍යාපාර පවතින CGT නිදහස් කිරීම් සඳහා සුදුසුකම් ලබනවා. ඒවාට 50%ක වට්ටමක් ඇතුළත් වන අතර ඇතැම් ආරම්භකින් genuinely innovative වශයෙන් හඳුන්වන බවත් සඳහන්. කර්මාන්ත අමාත්‍ය ටිම් අයර්ස් Channel 9 Today Show වෙත පවස ඇත්තේ පුළුල් අයවැය පැකේජ සමග වෙනස්කම් ඵලදායිතාවය සහ ව්‍යාපාර ශක්තිමත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
2: All of the measures in the budget, when you put them together, are a very substantial package. In my area, supporting research and development, the tax incentive there, strengthening those measures, loss carryback, instant asset write-offs, all of these measures support dynamism and productivity in our small business sector.
1: නමුත් විපක්ෂ නියෝජ්‍ය නායිකා ජේන් හියුම් මෙම වෙනස්කම් සම්බන්ධයෙන් වෙනත් මතයක් දරනවා. ජේන් හියුම් ඇසල්ටොන් ඇස්පිරේෂන් හෙවත් අභිලේෂ සඳහා වන පහරදීමක් වශයෙන් මෙය දකින බවයි සඳහන් කරන්නේ. මේ අතර ඔක්ෂන් ක්ලියරන්ස් රේට්ස්ද පහත වැටීම රජයේ යෝජිත බදු ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් බව විපක්ෂය කියා සිටිනවා. ජූනි 20 වැනිදා නිවාස 1900කට ආසන්න ප්‍රමාණයක් වෙන්දේසි වූ නමුත් 2020 වසරේ අප්‍රේල් මාසයෙන් පසු අඩුම වෙන්දේසි නිෂ්කාශන අනුපාතය එම සතියන්තය සටහන් කොට තිබෙනවා. දේපළ පර්යේෂණ ආයතනයක් වන කෝටලිටි පවසන්නේ ඒ වයින් 47.4%ක් පමණක් අලෙවි වූ බවයි. මෙම නවතම සංඛ්‍යා පුළුල් අවිනිශ්චිත භාවයක් පිළිබිඹු කරන අතර පුද්ගලින් නිවාස විකිණීමට පසුබටවීම පුදුමයක් නොවන බවයි ජේන් හියුම් පෙන්වා දෙන්නේ.
3: No wonder people aren't selling. They're choosing not to sell. They're choosing not to sell because they're waiting to see what the effect of these taxes are going to be. And no wonder people are choosing not to buy because they don't know how these taxes are going to affect them, how they're going to affect their businesses, how they're going to affect their prospects.
1: ඔස්ට්‍රලයානු ෆෙඩරල් රජය නෙගටිව් ගියරින් සහ කැපිටල් ගේන්ස් ටැක්ස් ආපසු සිදුකිරීම සම්බන්ධයෙන් ගත් තීරණය නිවාස අඩු ආකර්ශණී ආයෝජනයක් බවට පත් කළ හැකි බව ආයෝජක කණ්ඩායම් අනතුරු අඟවා සිටිනවා. නමුත් තරුණ ඔස්ට්‍රලයානුවන්ට දේපළ වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථාවක් ලබාදීම සඳහා බදු වෙනස්කම් අවශ්‍ය වන බවයි ඔස්ට්‍රලයානු රජය පෙන්වා දෙන්නේ. සමාජ සේවා අමාත්‍ය ටානියා පිබසෙක් Channel 7 සන්රයිස් වැඩසටහනට පවසා ඇත්තේ රජයට තවමත් නිවාස මිල වැඩි කිරීමට අවශ්‍ය නමුත් මන්දගාමී අනුපාතයකින් ඒ සිදු කිරීමට අවශ්‍ය බවයි. නිවාස මිල ඉතා වේගෙන් වර්ධනය වීම නිසා තරුණ ඔස්ට්‍රේලියානුවන්ට තමන්ගේම නිවසක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ටානියා කියා සිටිනවා. කලින් සාමාන්‍ය නිවසක මිල සාමාන්‍ය පුද්ගල වැටුපෙන් වසර 4ක් වූ අතර දැන්නේ සාමාන්‍ය පුද්ගල වැටුපෙන් වසර 8 පමණ වෙන බවට ගණන් බලා ඇති බවත් ඔස්ට්‍රේලියානුවන්ට නිවසක් සඳහා දේපළ ආයෝජකින් සමග තරඟ කිරීමට සිදුවන බවත් ටානියා පවසනවා.
4: House prices have been growing too fast, and that's meant that young Australians haven't been able to afford a home of their own. It used to be that the average house cost about 4 years of the average wage. Now it's about 8.5 years of the average wage. People just can't keep up with that because they've been competing with property investors for those houses.
1: විපක්ෂයේ වෙනස්කම් වලට දිගටම විරුද්ධ වන බවට පොරොන්දු වීමත් සමග ලේබර් රජයට තම බදු ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සඳහා ග්‍රීන්ස් පක්ෂයේ සහය අවශ්‍ය වෙනවා. ටැක්ස් කන්සෙෂන්ස් ලබා දීම ඕනෑවට වඩා ත්‍යාගශීලී බව පවසමින් ග්‍රීන්ස් පක්ෂය ඔවුන්ගේ සහයෝගය ලබා දීම අත්හිටුවා තිබෙනවා. ලේබර් පක්ෂය ප්‍රතිසංස්කරණ සඳහා සුළු පක්ෂ සහයෝගය උපයෝගී කර ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. ජාතික අබාධිත රක්ෂණ යෝජනා ක්‍රමයේ සැලසුම්ගත ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කළොත් ග්‍රීන්ස් පක්ෂ සෙනෙත් සභික ජෝර්ඩන් ස්ටීල් ජෝන් පාර්ලිමේන්තුවට පවසා ඇත්තේ රජයේ යෝජනා කරන යෝජනා ක්‍රමයේ වෙනස්කම් වලට ග්‍රීන්ස් පක්ෂය දැඩි ලෙස විරුද්ධ වන බවයි. එය අමානුෂික නීති කෙටුම්පතක් ලෙස ලේබල් කරන බවත් ජෝර්ඩන් පවසනවා.
5: Labor's NDIS bill is just cruel. It should be scrapped.

0: It should be withdrawn. It should be removed. It should be torn up, quite frankly, loaded into a cannon, and if I had my way, fired into the sun.
1: NDIS ප්‍රතිසංස්කරණ යටතේ වැඩසටහන සඳහා වියදම් පාලනය කිරීමේ උත්සාහයක් ලෙස 160,000කට අධික පිරිසක් NDIS වෙතින් ඉවත් කිරීම සිදුවනවා. යෝජනා ක්‍රමය සඳහා වන නිර්ණායක තවදුරටත් සපුරා නොමැති අය රාජ්‍ය සහ ප්‍රාදේශීය සහාය වැඩසටහන් වෙත හරවා යවන බව ඔස්ට්‍රේලියානු වත්මන් රජය සඳහන් කරනවා. කෙසේ නමුත් සෙනෙත් සභික ස්ටීල් ජෝන් පවසන්නේ යෝජිත කප්පාදු ඉතා දැඩිවන අතර මේ ඔස්සේ දහස් ගණනකට ප්‍රමාණවත් සහයෝගයක් නොමැතිව යන බවයි. මේ ඔස්සේ ඩොලර් බිලියන 185ක කප්පාදුවක් සිදුවන බවත් ඒ ඔස්සේ රැකිය අහිමිවීම සහ ජීවිත අවදානම ඉහළ දමන බවත් ස්ටීල් කියා සිටිනවා.
0: $185 billion over the decade. That is the largest cut to a Commonwealth program in the history of this nation. These cuts go too far. They go too fast. They will cost too many jobs. They put at risk too many lives.
1: පසුගිය සතියේදී යෝජනා ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු පරීක්ෂණයක් නිසා දෙවන වරටත් එහි වාර්තාව ප්‍රමාද වූ අතර අවසාන දිනය ජූනි මාස 23 වැනිදා දක්වා කල් දැමුණා. විපක්ෂ නායක ඇංගස් ටේලර් පවසන්නේ යෝජිත වෙනස්කම් පිළිබඳ වැඩිදුර පරීක්ෂාවක් සඳහා ග්‍රීන්ස් පක්ෂයේ ඉල්ලීම් වලට තම පක්ෂය සහය දෙන බවයි. ඔස්ට්‍රේලියානුවන්ට NDIS ඉතා වැදගත් අතර එය ක්‍රියාත්මක වනු දැකීමට අපට අවශ්‍ය වන බව ඇංගස් ටේලර් සඳහන් කරනවා.
2: Because we want it to work. We need a sustainable NDIS. This is critically important for those Australians who are most in need of that disability support. We want to see it work. We also want it to be financially, economically sustainable. And it clearly hasn't been.
1: මෙම ද්විත ප්‍රතිසංස්කරණ පිළිබඳව උණුසුම් විවාදය දිගටම පවතින අතරතුර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ඔස්ට්‍රේලියාවේ ඉන්ධන ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රාන්ත නායකයන් හමුවීමත් සිදුවනවා. ඉන්ධන බදු කපාදුව අඩු වට්ටමක් සහිතව තවත් මාසයකට දීර්ඝ කරන බවට සතියන්තයේ රජය කළ නිවේදනයෙන් පසුව මෙම හමුව සිදුවනවා. මෙම වෙනස ඔස්සේ පෙට්‍රල් සඳහා දැනට පවතින ලීටරයකට 132ක වට්ටම ජූලි මාසයේ සිට ලීටරයකට 116ක් දක්වා අඩකින් පමණක් අඩුවනවා. SBS News සඳහා ඇන්ජලිකා වෙයිට් නිෂ්පාදනය කරන ලද මෙම විශේෂාංගය SBS සිංහල වෙනුවෙන් ගෙනාවේ නිපුණ දොඩංගොඩ.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
4: ¿Por qué elegir entre velocidad, confianza y buen precio si con Spectrum Internet con fibra óptica puedes tenerlo todo por solo $40 al mes? Sin contratos, sin compromisos. Solo Internet increíble a un precio increíble. Cámbiate hoy y obtén Spectrum Internet con fibra óptica por solo $40 al mes. Visita spectrum.com/todo. Spectrum Internet funciona con tecnología de fibra y se conecta al domicilio mediante líneas coaxiales. Se aplican restricciones.
5: SBS Audio.
6: ඔබට අවශ්‍ය රිද්මේ හඳුනා ගන්න play button එක ක්‍රියාත්මක
7: වෙයි. SBS Chill.
8: SBS Pop Asia. Non-stop Asian pop.
9: Can you describe that feeling for people who haven't experienced it?
10: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
11: Far from the partisan politics.
12: ආශා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිතකිවලට ගැලපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සෝදානමින් SBS Audio app download කරගන්න.
13: sbs.com.au/audio.
1: හොඳයි, එක්සත් රාජධානි අගමැති කීස්ටාම ලේබර් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙලා සති කිහිපයකින් අගමැති ධූරයෙන් ඉවත් වෙන බව සඳහන් කරා. බ්‍රිතාන්‍ය තුන්වන චාර්ල්ස් රජු මේ සම්බන්ධයෙන් දැනුවත් කළා කියලත් අද ඔහු ප්‍රකාශයක් නිකුත් කරා. එක්සත් රාජධානී ලේබර් පක්ෂයේ නිසි නායකයෙක් තෝරා ගන්නත් එක් තමන් වැඩ කටයුතු බලන බවත් ඔහු සඳහන් කරනවා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්. ඒ වගේම මේ සඳහා තියෙන හේතුව ගැන කතා කරොත් එක්සත් රාජධානී අගමැති කීස්ටාමට පහුගිය කාලය පුරාම දැඩි දේශපාලන පාලන පීඩනයක් තිබ්බා තමන්ගේ ලේබර් පක්ෂය ඇතුළෙම විශේෂයෙන්. ඉතින් මහජනතාවගේ සහ ඡන්දදායකින්ගේ විශ්වාසය ඔහු කඩ කළා කියන බවට තමයි මේ චෝදනා එල්ල වෙන්නේ ලේබර් පක්ෂය තුළින්. ඔහු මේ හැම තීරණයක්ම ගත්තේ තමන්ගේ රටට මුල්තැල දීමක් වශයෙන් තමයි ඔහු නිල ප්‍රකාශයේදී සඳහන් කරේ. එමනම් අපේ SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංග මාලාවේ තවත් විශේෂාංගයකට තමයි දැන් අපි යන්නේ.
13: නීති පිළිසරණ. නීතිය දැනගනිමු. නීති ගරුක පුරවැසියන් වෙමු. නීති පිළිසරණ.
14: ඔස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී එදිනෙදා වැදගත් වන නීති කරුණු පිළිබඳව අපි නීති පිළිසරණ වැඩසටහනින් කතාබහ කරනවා.

0: 3 is back. The most competitive basketball league on earth is on CBS this Saturday. Big 3 All-Star Dwight Howard and the L.A. Riot take on Greg Monroe and the Dallas Power. Then Coach Rick Mahorn, Sensation Nasir Khor, and the Detroit Amps look to protect home court against back-to-back MVP Michael Beasley and the defending champs Miami 305. The game played the way you love. Watch live Saturday on CBS at 4 p.m. Eastern, 1 p.m. Pacific, and catch replays on BET.
1: ඉන්දික කරුණජීව මහතා. අපි ඉන්දිකව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා SBS සිංහල සේවයට. අයිබෝවන්.
2: අයිබෝවන් කස්සප.
1: හොඳයි, අපි කතා කරමින් ඉන්නේ මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි මැදිහත් වීමේ අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව. මම දැනගන්න කැමතියි, දැන් යම් කිසි අවස්ථාවක මේ වින්දිත පුද්ගලයාට අධිකරණයෙන් යම් රැකවරණයක් ලබා දීමක් වගේ දෙයක් මෙහිදී සිදුවෙනවද?
2: එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ කස්සප. හැබැයි ඉතාම පැහැදිලිව මේ වෙලාවේ සඳහන් කරන්න ඕන, මේ ෆැමිලි වයලන්ස් කියන එක අධිකරණයේ ඉතාම සීරියස්ලි ගන්න ඉෂුව එකක්. මේක මම ඉතාම පැහැදිලිව කියනවා, පොලිසිය පවා ෆැමිලි වයලන්ස් කියන එක ඉතාම සීරියස්ලි ගන්නවා. එතකොට යම් පුද්ගලයෙක් අධිකරණ නියෝග ඉන්ටරිම් හරි ෆයිනල් ඉන්ටර්වෙන්ෂන් ඕඩර්ස් තියෙන අවස්ථාවක ඒවා කඩ කරන ආකාරයෙන් කටයුතු කළොත්, ඒ ප්‍රොටෙක්ටඩ් පර්සන් ඒක පොලිසියට දැනුම් දුන්නම පොලිසිය තාම වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ පුද්ගලයාව අධිකරණ නියෝගවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලතල තියෙනවා. ඊට අමතරව එම අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයාට විරුද්ධව ක්‍රිමිනල් ප්‍රොසීඩින්ග්ස්, ක්‍රිමිනල් චාර්ජස් අධිකරණයේදී ෆයිල් කරනවා. මේ ක්‍රිමිනල් චාර්ජස් ෆයිල් කරාම ඒක ඉතාම බරපතල තත්ත්වයක්. මොකද එතෙන්දී වැරදිකාරයා බවට පත් වුනොත් අධිකරණයෙන් අපරාධ දඬුවමක් නියම වෙනවා. පර්සිස්ටන්ට් බ්‍රීචර්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ දිගින් දිගටම ඉන්ටර්වෙන්ෂන් ඕඩර්ස් කඩකිරීම, අවස්ථා පහකට වඩා කඩකිරීම වගේ අවස්ථාවලදී එම චෝදනා බරපතල චෝදනා විදියට අධිකරණය සැලකන්නේ සිරදඬුවම් පවා නියමක වෙන අවස්ථා අධිකරණයේ ඉදිරියේ අපි අනන්තවත් දැකලා තියෙනවා. මෙතෙන්දි තව දෙයක් කිව යුතුයි කස්සප. දැන් අපි හිතමු යම් අවස්ථාවකදී ශාරීරික හානියක් සිදුවිලා, යම් පාරදීමක් සිදුවෙලා, යම් බරපතල තත්ත්වයක් යටතේ පොලිසිය කැඳවපු අවස්ථාවකදී පොලිසිය තීරණය කරනවා මේක ඉන්ටර්වෙන්ෂන් ඕඩර්ස් අධිකරණයේ හරහා ලබා ගන්න ඕන කියලා. බට් අධිකරණයේ ඉදිරියට නඩුව යොමු වෙන තෙක්, එකට දින කීපයක් සමහරලාවට ගත වෙන්න පුළුවන්, පොලිසියට පුළුවන් එම අවස්ථාවේදීම සේෆ්ටි නෝටිස් කියලා පොලිසියට බලතල තියෙනවා තාවකාලික නියෝග රෙස්පොන්ඩන්ට් විරුද්ධව ලබා ගන්න. එතකොට ඒ මොහොතේ සිටම සේෆ්ටි නෝටිස් එකක් ඉෂ්‍යු වුණොත් ඒ මොහොතේ සිටම රෙස්පොන්ඩන්ට් ඒකේ තියෙන කොන්දේසි වලට යටත් වෙනවා, බැඳී සිටිනවා අධිකරණයේ ඉදිරියේ පළමු අවස්ථාවේ නඩුව කැඳවන තෙක්. ඒ සේෆ්ටි නෝටිස් එකේ තියෙන ඕඩර්ස් මොනවා හරි කඩ කළොත් එම කඩ කිරීමට විරුද්ධව ක්‍රිමිනල් චාර්ජස් ෆයිල් කිරීමේ හැකියාව තියෙනවා පොලිසියට. පොලිසිය ඒ විදියට ක්‍රිමිනල් චාර්ජස් ෆයිලුත් කරනවා.
1: හොඳයි, දැන් ඔබ කලින් සඳහන් කළානේ මේ දෙපාර්ශ්වය අතර සංනිවේදනයේ අත්හිටුවා නියෝග ලබා දීම සිදු කරනවා කියලා. අපි හිතමු එහෙම අවස්ථාවක මේ ආරක්ෂාව ලබන පුද්ගලයා විසින් මුලින්ම මේ විත්තිකරු සමග සංනිවේදනයක් ඇති කර ගැනීමට යම් මුලපිරීමක් කළොත් සහ ඊට ප්‍රතිචාර දැක්වීමත් විත්ති පාර්ශ්වයෙන් සිද්ධ වුණොත් මොකද්ද වෙන්නේ?
2: කස්සප, ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. අපි ඉතාම සුලභව දකිනවා මෙවැනි සිදුවීම් හරහා රෙස්පොන්ඩන්ස්ලාට ක්‍රිමිනල් චාර්ජස් ෆයිල් වෙනවා අධිකරණය තුල. මෙහිදී වෙන්නේ ආරක්ෂාව ලබන පුද්ගලයා විසින් එවනු ලබන ටෙක්ස්ට් මැසේජ් එකකට හරි කෝල් එකකට හරි පිළිතුරු ලබා දීම හරහා අධිකරණ නියෝගය කඩ කරා කියලා ඒගොල්ලන්ට ක්‍රිමිනල් චාර්ජස් ෆයිල් වෙනවා. මොකද එහෙම කරන්න බෑ. මේ තිදි තේරුම් ගන්න ඕන මේක දෙපාර්ශ්වයේ අතර එකඟතාවයකින් අධිකරණයේ නියෝග අභිබවල කටයුතු කිරීමේ හැකියාවක් නෑ. එතකොට දෙන්න තියෙන මේ අවස්ථාවේදී ඉතාම පැහැදිලි උපදෙස, අධිකරණ නියෝගවල නෝ කොන්ටැක්ට් ඕඩර්ස් තිබ්බොත් කිසිම ආකාරයකට සම්බන්ධ විය නොහැකි කියා ආරක්ෂාව ලැබපු පුද්ගලයා විසින් මුල් අවස්ථාවේදී එවන පණිවිඩයක් හෝ සම්බන්ධ වීමට කරන උත්සාහයකදී පවා

0: රෙස්පොන්ඩන්ට් එය මගහැර එයට ප්‍රතිචාර නොදක්වා සිටිය යුතුමයි. මොකද එවැනි ප්‍රතිචාර දැක්වීමක් පොලිසිය හෝ අධිකරණයේ ඉදිරියේ ඉදිරිපත් වුණොත් එම රෙස්පොන්ඩන්ට විරුද්ධව ක්‍රිමිනල් චාර්ජස් ෆයිල් වෙනවා. තමුන් නෙමෙයි මෙම මේක ආරම්භ කරේ, තමුන් පිළිතුරු දුන්නේ ඒ අහපු ප්‍රශ්නයට හෝ අහපු දේ සම්බන්ධයෙන් තමුන් කිව්වා කියන එක නිදහස් නීතිය ඉදිරියේ නිදහසට කාරණයක් නෙමෙයි.
1: හොඳයි, ඔබ එකතු වී සිටි SBS සිංහල ඔබ වෙත ගෙන එන නීති කරුණු විග්‍රහ කරන නීති පිළිසරණ වැඩසටහන සමගින් අපි අද තෙවන වැඩසටහන විදිහට ගෘහස්ත හිංසන මැදිහත් කරන නියෝග ක්‍රියාවලිය පිළිබඳවයි දීර්ඝ වශයෙන් කතා කළේ. මෙහි තවත් කොටසක් අපි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. එහිදී මේ නියෝග ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්. නීති පිළිසරණ විශේෂාංගය සඳහා මේ නීති කරුණු විග්‍රහයට එකතු වුණේ ඕස්ට්‍රේලියාවේ, මහා බ්‍රිතාන්‍යයේ වගේම ශ්‍රී ලංකාවෙත් නීතිඥයෙකු ලෙස වෘත්ති අත්දැකීම් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික කරුණාජීව මහතා. ඉන්දික, බෙහෙවින්ම ස්තුතියි SBS සිංහල සේවයේ ශ්‍රාවකයන් වෙනුවෙන් මේ නීති කරුණු විග්‍රහයන් ගෙනාවාට.
0: ස්තුතියි කස්සප, අයිබෝන්.
1: මෙම වැඩසටහනේදී සම්පත්දායකයා මතු කළ කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්වානුව වෙනස් විය හැකි බව අපි කාරුණිකව සිහිපත් කරනවා. ඔබට මේ අදාළ වන තත්වයන් පිළිබඳ නිසි වෘත්තීය උපදෙස් සඳහා යොමු වන ලෙසත් අපි සිහිපත් කරනවා. SBS සිංහල ගෙන එන නීති කරුණු විශ්ලේෂණ වැඩසටහන් මාලාව නීති පිළිසරණ සඳහා පසුව සවන් දෙන්න SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. අපි තවත් නීති පිළිසරණ වැඩසටහනකින් හමුවෙමු. මම කස්සප සෙනුරත්, අයිබුවන්.
2: නීති පිළිසරණ SBS සිංහල ගෙනෙන නීති තොරතුරු විවරණය. නීති පිළිසරණ.

0: ¿Por qué elegir entre velocidad, confianza y buen precio si con Spectrum Internet con fibra óptica puedes tenerlo todo por solo $40 al mes? Sin contratos, sin compromisos. Solo internet increíble a un precio increíble. Cámbiate hoy y obtén Spectrum Internet con fibra óptica por solo $40 al mes. Visita spectrum.com/todo. Spectrum Internet funciona con tecnología de fibra y se conecta al domicilio mediante líneas coaxiales. Se aplican restricciones.
1: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
2: දැන් වෙලාවේ 11:31. ඔස්ට්‍රේලියාවේ රජයෙන් නිවාස හිමි කරගන්න සහයක් ලබා දෙන හෙල්ප් ටු බයි කියන ක්‍රමවේදයේ තියෙන නීති රෙගුලාසි වගේම කොන්දේසි ගැන තමයි දැන් අපි කතා බහ කරන්න හදන්නේ.
3: ඔස්ට්‍රේලියාවේ පළමු නිවස ගන්න ඉන්න බොහොමයක් දෙනා රජයෙන් ලබා දෙන විවිධ සහන ක්‍රමවේද ගැන වැඩි උනන්දුවක් දක්වනවා. ඉතින් වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජයෙන් හඳුන්වා දෙන මේ වගේ වැඩපිළිවෙලක් තමයි හෙල්ප් ටු බයි කියන ක්‍රමවේදය. ඉතින් මේ ක්‍රමවේදය හරහා අඩු තැන්පතු මුදලකින් රජය සමග හවුලේ ගයක් ගන්න ඔබට හැකියාව ලැබෙනවා. නමුත් රජය මේ ගනුදෙනුවට සම්බන්ධ වුනාම විවිධ කොන්දේසිවලට ඔබට යටත් වෙන්න සිදුවෙනවා. ඉතින් මේ වගේ කොන්දේසි කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න අද මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. හෙල්ප් ටු බයි කියන මේ ක්‍රමවේදය ගැන ගෙනෙන වැඩසටහන් මාලාවේ තුන්වන කොටස තමයි අද අපි මේ ඔබට ගෙනෙන්නේ. සුපුරුදු පරිදි මේ තොරතුරු ගෙනෙන්න අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා මෙල්බර්න් නුවර නිවාස ණය තැරව්කරුවෙකු ලෙස කටයුතු කරන ජෝසෆ් විජයකුල සූරිය. ඉතින් අයිබර්න් කියලා පිළිගන්නවා ජෝසෆ් ඔබව අද දවසේ අපේ මේ සාකච්ඡාවට.
4: අයිබර්න් දිනේෂ්.
3: හොඳයි ජෝසෆ්. ඉතින් දැන් මේ හෙල්ප් ටු බයි කියන ක්‍රමයෙන් නිවසක් අරගත්තත් කාලයත් සමග මේ දේපලෙහි වටිනාකම සැලකිය යුතු ලෙස වැඩි වුණොත් රජයටත් මේ නිවසෙන් ලාභ ලැබීමක් සිදුවනවා නේද? ඒ කියන්නේ දැන් අපි මේ ගත්ත නිවස විකුණන්න යනවා නම් හරි අපි රජයේ කොටස් නැවත මිලදී ගන්න යනවා නම් ඒ මොහොතේ නිවසේ තියෙන වටිනාකමින් රජයේ කොටස අය කරගන්න රජයට පුළුවන් නේද?
4: ඔව් දිනේෂ්. හෙල්ප් ටු බයි ස්කීම් එක යටතේ ගවර්න්මන්ට් එක ඉක්විටී ස්ටේක් එක 40% හරි 30% හරි වටිනාකමකින් දායකත්වය ලබා දෙනවා ගයක් ගද්දී මොන හරි වෙලාවක හරි ඒ නිවාසේ වටිනාකම සෑහෙන ලෙස ඉහළ ගියොත් ඒ වටිනාකම වැඩි වෙන ගානේ පර්සන්ටේජ් එකත් ගවර්න්මන්ට් එකේ ඕනර්ෂිප් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ විකුණන්න බලනවා නම් ගේ විකුණන පස්සේ ගවර්න්මන්ට් එකට ගෙවන්න තියෙන ගාන මුලදී 140 ආණ්ඩුවෙන් ලබා දුන්නා නම් ඒ 140 නෙමෙයි දැන්ට තියෙන වටාකමේ 140ක් තමා ආණ්ඩුවට ගෙවන්න ඕන අය. ආයි මම ඒක පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ ඔරිජිනල් ඩොලර් අමවුන්ට් එක නෙමෙයි ආණ්ඩුව මුලදී දායකත්වය ලබා දුන්න ගාන නෙමෙයි ඔයා නැවත ගෙවන්න ඕන. දැනට ඔයා විකුණන ගානෙන් වැඩි වෙලා තියෙන ගානේ ප්‍රතිශතය තමා ආණ්ඩුවට ආයෙ ගෙවන්න ඕන. මෙතන තියෙන එක්තරා වාසියක් තමා ඔයාලට බෙනිෆිට් එකක් හම්බෙනවා අඩු මෝගේජ් එකක් ගෙවලා අඩු පොලි අනුපාතකයක් ගෙවලා සෑහෙන කාලෙකට ඒ වුණාට එනි කැපිටල් ග්‍රෝත් එකක් එද්දී ඒක ෂෙයා කරන්න ඕන ආණ්ඩුවත් එක්ක. මෙතන පොඩි අවාසියක් වගේ මම දකින මේ ස්කීම් එකේදී උදාහරණයක් වශයෙන් 20% ගවර්න්මන්ට් එක ෂෙයා කරන ඉක්විටි එක ඔයාගේ කොච්චර ගානකට වැඩිම එකත් ඒ වටිනා විකුණපු ගාමනේ 20% ආණ්ඩුවට අයිති වෙනවා. ඒක තමයි එකම දුර්වලකම මම මේ ස්කීම් එකේ දකින්නේ එකම අවාසිය. එතකොට තව පහු වෙලා ඔයගේ ආය නැවත ආණ්ඩුවේ ෂෙයාරක ගණ්ඩ යද්දී ඔයාට ගෙවන්න වෙනවා ඒ ගන්න දවසේදී මාකට් වැලියු එකේ ප්‍රමාණය 20% නම් ආණ්ඩුව දිලා තියෙන ඒ දැන්ට තියෙන මාකට් වැලියු එකෙන් 20% ආණ්ඩුවට ගෙවන්න ඕන. ඒ කියන්නේ ඔයා ගද්දී දවසේ තිබ්බ වැලියු එක නෙමෙයි. ඉතින් එතනත් පොඩි අවාසියක් වෙන්න පුළුවන්. තව දෙයක් තමා ඔයා රීෆයිනන්ස් කරන්න යද්දී ලෝන් එක වෙන බැංකුවකට එතකොට චැලෙන්ජස් එන්න පුළුවන්. මොකද මේ ස්කීම් එකට සහභාගි වෙන්නේ බැංකු දෙකයි දැනට. ඒ හින්දා වාට එකනේ වාට තියෙන එක බැංකුව ඇත්තටම ගැන එක බැංකුවෙන් අනිත් බැංකුවට යන්න විතරයි තියෙන්නේ. එතකොට වාට හුඟක් ඉන්ට්‍රස්ට් රේට්ස් එහෙම වාට චැලෙන්ජ් කරන්න විදියක් නැහැ. ඒ අතර ගෙදර වටිනාකම අඩු වුණොත් ඒ අඩු වෙන වටිනාකම ඒ ලොස් එකත් ආණ්ඩුවට තමා එන්නේ. වාට ෆුල් ලොස් එක එන්නේත් නැහැ.
3: ඔව් ජෝසප්, දැන් මේ ක්‍රමයේ යටතේ නිවසක් ගත්ත නිවාස හිමියන්ට තමන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කිරීම, කුලියට දීම හෝ විකිණීම වැනි ද සම්බන්ධයෙන් රජය විවිධ කොන්දේසි පනවලා තියෙනව නේද?
4: ඔව් දිනේෂ්, රිස්ට්‍රික්ෂන්ස් තියෙනවා මේ ස්කීම් එක යටතේ ගයක් ගද්දී. සමහර දේවල් නිවාස හිමියන්ට කරන්න බෑ, සමහර දේවල් කරන්න පුළුවන්. ඒ ගන්න ප්‍රොපර්ටිය ඕන කියපයි, කියන්නේ ඔයාට ජීවත් වෙන්න විතරයි පුළුවන්. ප්‍රොපර්ටිය රෙන්ට් කරන්න බෑ, ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටියක් විදිහට පාවිච්චි කරන්න බෑ. ගේ මොන හරි මේජර් රිනොවේෂන්ස් වගේ කරන්න තියෙනවා නම් ඔයා ඒක ගවර්න්මෙන්ට් එකෙන් කන්සෙන්ට් එක ගන්න ඕන. ගවර්න්මෙන්ට් එකේ අනුදැනුම නැතුව වාට මොනවත් රිනොවේෂන්ස් කරන්න බෑ. විශේෂයෙන් මොන හරි ඔයා ගෙදර කරන රිනොවේෂන් වලින් ප්‍රොපර්ටි එකේ වටිනාකම, ඒ කියන්නේ නිවස වටිනාකමට වෙනසක් වෙනවා නම් ඔයාට ඒ වගේ චේන්ජස් කරන්න දෙන්නේ ආණ්ඩුවෙන් අවසරයක් නැතුව. සාමාන්‍ය මුදල් වල වටිනාකමෙන් කිව්වොත් $20,000කට වඩා වැඩි රිනොවේෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඒක තමයි හුඟක් කලාවට ගවර්න්මන්ට් එකේ පර්මිෂන් ගන්න ඕන. පොඩි පොඩි රිනොවේෂන්ස් වගේ දේවල් නම් ඒක අවසර ගන්න අවශ්‍යතාවයක් නැහැ. තව දෙයක් තමයි ලෝන් එක රීෆයිනන්ස් කරනවා නම් හරි ගයක් ගේ විකුණන්න හරි බලාපොරොත්තු වෙනවා නම් ඒකටත් ගවර්න්මන්ට් එකේ අවසරය ලබා ගන්න ඕන. ඔය ඇඩ්වර්ටයිස් කරන්න ඒවට මේවට කරන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගේ විකුණන්න අවසරය තියෙනවා. ඒ වුණාට මතක තියාගන්න ඕන ගේ විකුණද්දී මොන හරි ගේ වටිනාකම වැඩි වෙලා තියෙනවා නම්, කැපිටල් ගේන්ස් තියෙනවා නම් ඒකෙන් පර්සන්ටේජ් එක ආණ්ඩුවට ලබා දෙන්න ඕන. තව ඔයා හිතන් ඉන්නවා නම් ගවර්මෙන්ට් ෂෙයර් එක පාර්ට්ලි හරි ෆුලි හරි ඔයා පර්චේස් කරන්න, ඒකටත් මේ ස්කීම් එක ඇතුලේ හැකියාව තියෙනවා. ඒක ඇවිල්ලා වැලුවේෂන් එකක් කරන්න ඕන ප්‍රොපර්ටි එකේ. ඊට පස්සේ බලන්න ඕන ඔයාට ඒ ඔයා වැඩි කරන ගාන ලෝන් එක වාට ගෙවන්න පුළුවන්ද කියලා affordability rule එක බලන්න ඕන. affordability එක තියෙනවා නම් ඔයාලා partly hari fully hari government එකේ share එක ආය government එකෙන් සල්ලි දීලා ගන්න පුළුවන්.
3: හොඳයි. ඉතින් මේ සාකච්ඡාවේදී සම්පත්දායකයා ඉදිරිපත් කළ කරුණු පොදුවේ සැමට බලපාන කරුණු වන අතර එකෙක් පුද්ගල තත්ත්වනුව මේ කරුණු ඔබට බලපාන ආකාරය වෙනස් විය හැකි බවත් අපි ඔබට මතක් කරනවා. හොඳයි. ඉතින් අද දවසේ මේ තොරතුරු ගෙනින්න අපත් සමග එකතුනේ මෙල්බර්න් නුවර මෝගේජ් බ්‍රෝකර්වරයෙකු ලෙස කටයුතු කරන ජෝසප් විජේකුලසූරිය. ඉතින් හෙල්ප් ටු බයි කියන මේ ක්‍රමවේදය ගැන සහ මෙහි වාසි අවාසි ගැන අපි ගෙනා වැඩසටහන් මාලාවේ අනෙකුත් කොටස්වලටත් සවන් දෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. SBS සිංහල සේවය වෙනුවෙන් වැඩසටහන ඔබ වෙත ගෙනා මම දිනේෂ් ලියනගේ.
5: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබ යම් පුණ්‍ය කටයුත්තකට හෝ වෙන යම් කටයුත්තකට හෝ වේවා අරමුදල් පරිත්‍යාග කිරීමට හෝ අරමුදල් රැස් කරන්නට දායක වෙලා ඇති. ඔස්ට්‍රේලියාවේ අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් පවතින නීති මොනවද කියලා ඔබ දන්නවද? ඔස්ට්‍රේලියාවේ පුණ්‍ය කටයුතු ඒ වගේම පෞද්ගලික අරමුදල් රැස් කිරීම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් තියෙන නීතිමය පසුබිම ගැන ඔබ දැනුවත්ද? ඒ ගැන දැනගන්න කැමති නම් මේ වැඩසටහනට සවන් දෙන්න. ඔබේ හදවතට සමීප අරමුණකට උදව් කිරීමෙන් ඔබ අතිශයින් තෘප්තිමත් වෙනවා විය හැකි. නමුත් අරමුදල් රැස් කිරීම ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූලදැයි ඔබ දන්නවද? ඔබට

රැස්කිරීමේ වේදිකාවක් පිහිටුවීමට තියෙන නීතිමය අවසරය කුමක්ද? අද ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්ඩ් විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ කාරණය පිළිබඳව. ඔබ පුණ්‍ය කටයුත්තකට පරිත්‍යාගයක් කරන්නේද නැතහොත් ඔබ විසින් මුදල් රැස්කිරීමට උත්සාහ කරන්නේද යන කාරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ අරමුදල් රැස්කිරීමේ නීති සම්පාදනය කොට තිබෙනවා. සෑම ප්‍රාන්තයකටම සහ ටෙරිටරියකටම අදාළව තමන්ගේ මුදල් රැස්කිරීමේ නීති රීති පවතිනවා. අරමුදල් රැස්කිරීම පිළිබඳ නීති පළාත් පාලන අනුමැතීන්, ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය සහ රහසිතා නීති වැනි වෙනත් නීතිවලටද යටත් විය හැකි වනවා.

0: 3 is back. The most competitive basketball league on earth is on CBS this Saturday. Big 3 All-Star Dwight Howard and the L.A. Riot take on Greg Monroe and the Dallas Power. Then Coach Rick Mahorn, Sensation Nasir Khor, and the Detroit Amps look to protect home court against back-to-back MVP Michael Beasley and the defending champs Miami 305. The game played the way you love. Watch live Saturday on CBS at 4 p.m. Eastern, 1 p.m. Pacific, and catch replays on BET.
1: For example, if you collect money from the public in a shopping centre, there are specific rules that your organisation would have to follow, and these are state-based, so they can vary depending what state you're in. We care about where the money goes, so what happens with the funds that are raised, but we're not the regulator for fundraising.
2: අපගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ පුණ්‍යායතන ලියාපදිංචි කිරීම සහ ඔවුන් යම් නීති රීති අනුගමනය කරන බවට වග බලා ගැනීම. එබැවින් උදාහරණයක් ලෙස ඔබ සාප්පු සංකීර්ණයක මහජනතාවගෙන් මුදල් එකතු කරන්නේ නම් ඔබේ සංවිධානය අනුගමනය කළ යුතු නිශ්චිත නීති තිබෙනවා. මේවා රාජ්‍ය පදනම් කරගත් ඒවා වන බැවින් ඔබ සිටින්නේ කුමන ප්‍රාන්තයේද ටෙරිටරියේද යන්න අනුව ඒවා වෙනස් විය හැකි. මුදල් යන්නේ කොතනටද යන්න ගැන අපි සැලකිලිමත් වනවා. එබැවින් රැස් කරන අරමුදල් සමග කුමක් සිදුවේද යන්න අප සොයා බලනු ලබනවා. නමුත් අපි අරමුදල් රැස් කිරීම සඳහා නියාමකයා වන්නේ නැහැ. ACNC සමග ලියාපදිංචි වීම යම් ආයතනයක් විසින් ස්වේච්ඡාවෙන් සිදු කරන අතර පුණ්‍යායතනයක් කොමිසමේ ලියාපදිංචි ලේඛනයේ තිබේ නම් එයින් අදහස් වන්නේ එම ආයතනය ලාභ නොලබන තත්ත්වය සපුරාලීමට සහ යහපාලන ප්‍රමිතීන්ට අනුකූල වීමට තක්සේරු කර ඇති බවයි. පුණ්‍යායතනයක් ACNC හි ලියාපදිංචි ලේඛනයේ තිබේ නම් එහි විශ්වසනීය බව පරීක්ෂා කිරීමට පහසු වන බව ACNC කොමසාරිස්වරිය වන වුඩ්වර්ඩ් වැඩිදුරටත් පැවසුවා.
1: You can look up the charity register just on your phone, on your computer. If you just put in the words charity register, you'll find us. It's often very helpful for people because it can give you information about who runs the charity, what type of activities it does, where it gets its money from. So before you donate, you can get that information to make sure that your money is going to the cause that you most care about. And you can also feel confident that it's a real registered charity and they do have obligations to follow certain rules about good governance.
2: මේ අනුව ඔබට ඔබගේ දුරකථනයෙන් ඔබගේ පරිගණකයෙන් පුණ්‍යායතනය ලියාපදිංචි ලේඛනයේ ඇතිදැයි සොයා බැලීම කළ හැකි වනවා. එබැවින් ඔබ පරිත්‍යාග කිරීමට පෙර ඔබේ මුදල් ඔබ වඩාත් සැලකිලිමත් වන අරමුණට යන බවට සහතික කර ගැනීම සඳහා ඔබට එම තොරතුරු ලබා ගත හැකි වනවා. සියලුම ලියාපදිංචි පුණ්‍යායතනවලට පරිත්‍යාග සඳහා බදු අඩු කළ හැකි රිසිට්පත් නිකුත් කළ හැකි වන්නේ නැහැ. ජස්ටිස් කනෙක්ට් හි ලාභ නොලබන නීති සේවයේ නීතිඥ ඒමි විලියම්ස් බදු අඩු කළ හැකි රිසිට්පත් ලබා දිය හැකිවන්නේ කාටද යන්න පැහැදිලි කළේ වෙනසින්. යම් පරිත්‍යාගයක් සඳහා බදු අඩු කළ හැක්කේ ඔස්ට්‍රේලියානු බදු කාර්යාංශයේ අනුමත සංවිධානවලට පමණයි. ඒ පිළිබඳව ABR Lookup හෝ ABN Lookup වෙබ් අඩවියෙන්ට ගොස් ඔබට පරීක්ෂා කළ හැකි.
3: Donations are tax deductible only when the donation is made to an organisation that the tax office, so the ATO, has endorsed as having deductible gift recipient or DGR status. And the way you can work that out is to go to a website called ABR Lookup or ABN Lookup and type in the name of the organisation and it will very clearly state if an organisation has DGR status.
2: පුණ්‍යායතනයක මුදල් රැස් කිරීමේ හැසිරීම පිළිබඳව ඔබට සැකයක් ඇත්නම් එය ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ නියාමකයා සමග මතු කළ හැකි වනවා. පුණ්‍යායතනයක් රැස් කරන ලද සියලුම මුදල් ගිණුම්ගත කිරීමට අපහසුත්ව වීම වැනි ඇතැම් අරමුදල් රැස් කිරීමේ ගැටලු සඳහා ACNC හට මැදිහත් විය හැකි. ACNC වෙත ලැබෙන සියලුම පැමිණිලි විමර්ශනය කරනු ලබනවා. නමුත් ඔබේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔබට වැඩිදුර තොරතුරු නොලැබෙන අතර ඔබේ පැමිණිල්ල ලැබී ඇති බවට තහවුරු කිරීමක් පමණක් ඔබට ලැබෙනවා. පුණ්‍යායතන සම්බන්ධයෙන් ඔබ සතුට නොවන ඕනෑම දෙයක් පිළිබඳව ඔබට පැමිණිලි කළ හැකි බවත් ඒ සඳහා ACNC හි වෙබ් අඩවී ඇති පෝමරය නිර්නාමිකව වුවද පිරවිය හැකි බවත් කොමසාරිස්වරිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
1: There is the ability

0: ability to report any concern that they have, and there's a form on our website to do that. If they wish, they can do it anonymously, and we do take those concerns seriously. Sometimes people get a bit upset that they don't hear whether we're investigating or not. Now, under the Act of Parliament that sets us up, we're not able to keep people posted about what's happened with their concern, but I would assure people it doesn't mean that we haven't looked at it.
1: ඔබ යම් අරමුදල් රැස් කිරීමේ වංචාවක් ගැන සැක කරන්නේ නම් පරිත්‍යාග කිරීම ප්‍රතික්ෂේප කර එය ඔබේ ප්‍රාන්තයේ නියාමකයාට හෝ scamwatch.gov.au හි ජාතික ස්කෑම් වොච් සේවාවට වාර්තා කළ යුතුයි. අන්තර්ජාලය හරහා මුදල් පරිත්‍යාග කරන විට ඔබ නිල වෙබ් අඩවියක සිටින බව තහවුරු කර ගැනීම වැදගත් වනවා. ඔබ යම් පුණ්‍ය කටයුත්තකට පරිත්‍යාග කිරීමේදී ඉක්මන් වීමෙන් වළකින්න, සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින්න සහ අරමුදල් රැස් කරන්නාගේ විශ්වාසනීය බව පිළිබඳව සොයා බලන්න. අරමුදල් රැස් කරන්නෙකු ඔබව පෞද්ගලිකව සම්බන්ධ කරගන්නේ නම් ඔබ කුමක් කළ යුතු දෙයන්න දැන් අපි විමසා බලමු. පීටර් හිල්ස් ජොන්ස් යනු ඔස්ට්‍රේලියාවේ මුහුණට මුහුණ අරමුදල් රැස් කරන පුණ්‍යායතන සහ අරමුදල් රැස් කිරීමේ ආයතන නියෝජනය කරන කර්මාන්ත ආයතනයක් වන මහජන අරමුදල් රැස් කිරීමේ නියාමන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියායි. මුහුණට මුහුණලා අරමුදල් රැස් කිරීමේ වංචා සම්බන්ධයෙන් ඔහු විසින් යම් යම් අනතුරු ඇඟවීම් දැක්වූයේ මෙලෙසින්.
2: If the individual fundraiser on the street or at your doorstep isn't in uniform, doesn't have a photo ID, and is in particular asking for a cash donation or only asking for a one-off donation, those are all things which should certainly alert members of the public that it might not be a legitimate fundraiser. Our message really is that if in doubt, don't donate. Take your time, pause. You can always go on the website, call the charity to verify, and then you can donate at a future time.
1: මුහුණට මුහුණ අරමුදල් රැස් කිරීමේ ප්‍රධාන වර්ග තුනක් තිබෙනවා. වීදි අරමුදල් රැස් කිරීම, ගෙයින් ගෙටගොස් අරමුදල් රැස් කිරීම සහ සාප්පු සහ මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක වන අරමුදල් රැස් කිරීම ඒ අතර වනවා. ඔබට මෙම මුදල් රැස් කරන පුද්ගලයින්ගේ යම් හැසිරීම් සම්බන්ධයෙන් විවිධ ප්‍රමිතීන් අපේක්ෂා කළ හැකි වනවා. ඒ සම්බන්ධයෙන් හිල්ස් ජෝන්ස් මහතා උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්වූයේ මෙලෙසින්.
2: Being polite, being respectful, not obstructing any members of the public, not approaching members of the public when they're seated, particularly at cafes and restaurants, things of this nature. But yeah, the main thing is the fundraisers need to very clearly explain the role of the charity, why they're asking for money, and then engage in a conversation that's based on a respect for the donor. And if the individual person on the street or at the door-to-door doesn't feel that they want to donate, that their wishes are respected.
1: ඔබ විසින් යම් අරමුණක් සඳහා මුදල් රැස් කිරීමට උත්සාහ කරන්නේ නම් ඔබ කුමක් කළ යුතුද යන්න පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. ජස්ටිස් කනෙක්ට් හි ඒමි විලියම්ස් පවසන්නේ ඔබට බලපත්‍රයක් අවශ්‍යද සහ ඔබ අනුගමනය කළ යුතු නීති මොනවාද යන්න බැලීමට ඔබ සෑම විටම ඔබේ ප්‍රාන්ත හෝ ටෙරිටරියේ නියාමකයා සමග පරීක්ෂා කළ යුතු බවයි. කෙසේ වෙතත් මුදල් පරිත්‍යාග සඳහා වන පුද්ගලික අභියාචනා සාමාන්‍යයෙන් අරමුදල් රැස් කිරීමෙන් නීති මගින් නියාමනය වන්නේ නැති බවද ඇය වැටිතුරටත් කියා සිටියා.
3: So that's things like asking your friends or family for money to support a personal activity. Like, for example, I want to go overseas and I want you to donate to my volunteering adventure overseas. Fundraising at work. So if you've got an employee at your workplace who needs to get medical expenses paid for and you fundraise in your workplace for that to happen, that's typically not regulated by fundraising laws.
1: ඔබ online අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් දියත් කරන්නේ නම් එය අරමුදල් රැස් කිරීම නියාමනය කරන ලද ක්‍රියාකාරකමක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. විලියම්ස් මහත්මිය විසින් ඔන්ලයින් අරමුදල් රැස් කිරීම පිළිබඳව කරුණු දෙකක් පෙන්වා දෙනවා. ඒවා විවිධ අරමුදල් රැස් කිරීමේ නීතිවලට යටත් විය හැකි. එමෙන්ම පරිත්‍යාගශීලීන් නොමග යැවීම වළක්වා ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමේ නිශ්චිත අරමුණ, වෙනත් වචනවලින් කිවහොත් ඔවුන්ගේ අරමුදල් යන්නේ කොතැනටද යන බව පැහැදිලිව සඳහන් කළ යුතු වනවා.
3: If you're crowdfunding online, typically you're going to need to be across all the different laws in each state and territory, and that means you might need a license in each state and territory. The other really important thing to note about crowdfunding is you need to be really clear on the purpose. And I guess a message for donors as well too is to ask the question, what is the purpose of this organization?
1: ඔබ යම් පුණ්‍ය කටයුත්තකට පරිත්‍යාග කිරීමේදී ඉක්මන් වීමෙන් වළකින්න, සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින්න සහ අරමුදල් රැස් කරන්නාගේ විශ්වාසනීය බව පිළිබඳව සොයා බලන්න. Australia Explained හි පළවූ මෙම වාර්තාව SBS සිංහල වෙනුවෙන් සම්පාදනය කොට ඉදිරිපත් කළේ අතිනියමර සිරි.
4: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
5: හොඳයි, එහෙමනම් සමුගන්න තමයි සූදානම මේ ගීතයත් එක්ක. අද වැඩසටහනට සම්බන්ධ වුණේ කස්සප සෙනරත්, දිනේෂ් ලියනගේ, තිසරණේ විජේ බණ්ඩාර, අතිනි අමරසිරි සමගින් මම නිපුණ දරංගොඩ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයබෝවන්.